0: මගේ වයස 13යි. අපේ අම්මයි මමයි තව සහෝදරය සහෝදරයන් 5 දෙනෙක් එක්ක ජීවත් වෙනවා. මම ඉන්නේ දුෂ්ක පළාතක කැලේක. අලි ගොඩක් ඉන්නවා. එයාලා ගොඩක් ලොකුයිලු. හොල්වලක් කැන්තියනු. අලි ලස්සනයිලු. එයාලා නරකයිලු. අත්දැකීමක් තියෙනවා අලිගේ ක්‍රියාකාරකම නිසා අපි බයයි. මිනිසුන්ට පන්නනවා. වාහනවලට වාහන කඩනවා. ගස් කඩනවා. මම අලින්ට කැමති නෑ තාත්තා මරපු නිසා.
1: I've been working on elephants, doing research on elephants for the past 30 years or more. Elephants are an amazing species of animal. There's nothing comparable to an elephant. They have become so big and strong that no other animal can physically challenge them. So when you confront such an animal and act with aggression, then in many cases, they reciprocate with aggression.

එදා සේකත්තේ දුව ඉස්කෝලේ යනවා. අපි ගොවිතැන් තමයි කරන්නේ කුඹුරු වැඩ. ඊට අමතරව ගොඩබෝග හා වට්ටක කොමඩු වගේ දෙයක් හදනවා. හානි කරලා තියෙනවා ගොඩ ඉස්සල්ලා වට්ටක හදලා තිබ්බා. ඒ තලිවට කඩාගෙන ඇවිල්ලා සම්පූර්ණ වට්ටකට විනාශ කරලම දැම්මා. අපිට තියෙන ගොවිතැන් වැඩ කටයුතු කරන්නේ අලි ප්‍රශ්නේ තමයි මේ පැත්ත උග්‍රම වෙලා.

0: අමු කමත් අතර ඇලිගැහුවේ.
1: ඉතසේ මේ හලියාහිනකොට තම මගින් ගහලා තියෙන්නේ තාත්තට. ඊට පස්සේ අම්මා හොයන්ට මේව කරන්න යනකොට ඒ අපිටම පස්සේ තමයි මං ගියේ බලන්න කියලා. ඉන්නකොට මේ ගහලා හිටියා. ඊට පස්සේ මේ උන් වැඩිලා ඉන්දියා. ඒ හින්දා මේ එළියට බහිනකොට බලාගෙන දෙපැත්ත බලාගෙන යන්න

0: Innovation needs to be based on change of people's behavior. Getting people to address the problems they have, that is mainly through community-based electric fencing. These have proven to be successful. Then the next question is, so who in the government can do this? In Sri Lanka, we have 21 million people. We have 1.5 million government servants. 99% of them, their responsibility is the welfare and development of the people. There's less than 1% who are there for to look after the animals. But even the handful of government servants who are supposed to look after the animals are trying to look after the people, because the politicians are dependent on the public's votes. But people need to be made to understand that they have a choice.
1: මේ පැත්තේ තියෙන අලියන්ගේ ප්‍රශ්නයකට සේරම ඉඩම් අලි රඳෙන කැලෑ ඔක්කොම වෙලි කරලා මිනිස් මේ මිනිස්සු ඒ වගේ වාභෝග වගා පටන් ගත්තා. එතකොට අලින්ට ඉන්න තරම් නැති හින්දා තමයි වගාහවලට හානි වෙන්නේ. ඒ වරට වනසත්තු අලියෙන්ට හරි ආදරේ. අලින්ටත් ඉතේ වාසභූමියක් තියෙන්න ඕනනේ. පරාවෙන් අපේ පරම්පරාවෙන් බහල පරම්පරාවට මේ දේවල් කරන්න නැතුව වනාරක් වනාරස්සාව රැකගෙන වනසතු රැකගෙන අපි වගේ දුක් විඳින්න නැතුව හොඳ ජීවිතයක් ගත කරන්න ඕන කියලා තමයි කියන්නේ.